0: මේ තිරක්ෂණ තමවහදේ බාහිර මත සිරිතින් පල් නෝ නිය බල අපට ගවත සෞදි බාකුල්ලා සේන පූජා වක්කින් විසන.
1: Ovintis, nemak informasaun balorong ohing, husi studi sentral Kampung Alor Dili, hawer siana belo, lori ekipa nebe servisu, hato brigadu wain, i adeus.

හරයෝයිසා ඉම සින එම ගියයිඩ නෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩ කා එම ඉඩ නෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.

0: Nous la conviens.
1: FM සනුරසින් පොන්තුහත් මේගහෙට්ස් හත්විර්ලියලෝ සබුරස් රයිතා සිටි මොර්ලොරොසයි

හරය වයිසා ඉම ජීනා එම ගිය ඉඩ නෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩ නෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.